රොද්දරමන්ත සගලතරම වෙත්තර එසනාන සබමහැ වූච බෙසේක ග්‍යාන හාරහර පජන පූරේ ගොරසංග ජපතරිය නානක නාම හාර රංග සලෝක නාරායන නැහැසිමරයෝ මෝහයෝ ස්වාද බෙකාර නානක නාම බිසාරය නරක සුර්ග අවතාර පෞඩී නොමේ නවේශදර අපවීත හර නාමන ජපහැ කර්ත විපරීත පාරත්‍රය රමහැ.